0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනමුග අබදුවස්
1: රාජ්‍ය හෙඳනා

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදේ නමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: කීනේ හාලු හාද උෆාවේ දුවහින්න හිවනි
1: හාලු වර නංගල වර විස්තරයෙන් නා
0: වර විස්තරයක මත උෆලුන් තිහිරි
1: නෝ නෝ එහෙනම් නෝ උපාවේ දැන් ඉගලිය තන දිමානි
0: හ්ම් හාලු හව ලොලුම් ෆිල්වාලා ගෑ රහමෙත් තේරිය කදිමා නින් එල්ලා වර ගේ රට්ටෙස් සෙත නුනි
1: හම ගේ කුජේ
0: ගේ කුජේ දෝ මේ අර උලේනේ දෝ රෂු ගුලේ රුග නින් එල්ලා වර ගේ රට්ටේ හින්නා
1: හින්න බුමාරුවා වර නුනා බලාලා වර ගේ මිහුනා
0: ස්මයිල් දේ වර ගේ දා හයි දහලා වර ගේ රට්ටේ හින්නා දැන් හම කම්මති ගහම එකල වාහ ගදක්කන් හම නුහුරෙ නුතිබෙවේ වර ගේ
1: ඈ
0: මිහුන්නා දෝ
1: එක කිතම බාර දිය සුට්ටු ගන් කොම්ම චෙච්ච බුණලා
0: ಕೆಟಗರಿ ತಂಗುಳೇನೆ ದ ತಫಾತು
1: ವರ ತಫಾತು ಕೆಟಗರಿ ತಂಗುಳೇನೆ
0: ಕೊಂಕಮೆಂ ಒತಿಮಿ ವಿಸ್ಸಾರಾಗ ಶಹು
1: ವಿಸ್ಸಾರಾಗ ಓ ಬರಗಿನ ಕಂಕಲ್ಲ ಬಾರ ಬಡಬರನ ಮೇದಾನಿ
0: ವಿಸ್ಸಾರ ವೀಮತ ಬಾರ ಬಡವನಿ ನೂನಿಯಾಮ ದುವಹಕ್ಕೆ ಗೊತ್ತುಂತ ಬಾರ ಬಡವನಿ
1: ಓ ಗೊತ್ತುಂತ ಮನ್ನ ದುವಹಕ ಓಮ ಸ್ಕೂಲ್ ಬಂದೋ ಫಾತು
0: ಮಾದೋ ಆ ಸ್ಕೂಲ್ ಹಮ ಚುಟ್ಟಿ ಹಫ್ತಾ ಮಿಗುನ ಮುಂದಾನಿ ದೋ
1: ರಂಗಳು
0: දැන් එකම කුමි විස්සාරා ගණින් කුරෙවෙනෙ මිබුනි මා බඩු කම නොන්නාන කන්නේ
1: ඒක නෝන්නාන නයිකල කුරෙවෙන කම නැතස් මාගෙන කම කුරෙන්ජේ හැකහල දොස්තෝ සේකාලු ආඩෙක බොඩු කෙන්ටි නොගණ්ඩ ජහා ගොලේ දුවා
0: හැමි එහෙම් වනි දෝ
1: ෆන් රයිසින් ඉවෙන්ට් එක එපොන් මියද එච්චහා
0: දැන් වාරයක කියනේ ෆස් කුරුමෙන්
1: මුළු හෝලුක ජාන
0: එහෙම් වනි ආ එහෙම් වෙච්ච යමානේ දෝ එහෙනම් දෙමි විසර වීම මීහුන් අන්නද මදු මොමි කව කම නුවානේ
1: දැන් කී කුරාණි දෝ නෙමි සගුදීර මිකත නිම්ම හල දෙන්නේ නේ මිග නුදත කුරිය තාන් තාදෝ
0: එහෙම වනි දෝ
1: ආ ඉච්චි ගෙන්ද මසඳ ගුවානට
0: ගෙන්ද අයර් කොක් ගෙන්ද ගෙන්දනි දෝ
1: ආ මිහාරු දෙබුර සෙමිච්චේ දෙමිච්චේ කුරාණි දෝ
0: දැන් තෙන්නු බාලා ති කුරිය කම කොෆගේ ගොස් නලවාන්දේ ಉಫಾವೆ ಫೆನುನಿಮಾ ಮಿಲವೆ ಎಹುಂತೆರಿನ ವರಂ ಉಫಾವೆರಿ ವರ ಬಾಜವೆರಿ ದುವಹಕಂಗೆದೆ ವಸ್ತಾವದೆಕು

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග.
1: තියේ මගේ හිතුග විින්දකි. තියේ මගේ ෆොරානක දිරුමකි. අල ඉශාරයි හෙත්ති කොල්දී.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොමදිහ එක මෙගහට්ස් දිවහිFM මෙන්දුර නමාද වගතු
2: الله أكبر الله

0: එතුහෙ ගාවීරු ගොනුදුෂක දෙමිහුන් ඉසිඳලාගෙන තිබ්බා ආහාරින්ගේ හිතුගේ උදාස්ත බණ්ඩුන් කොල්ලන් නිම්මි මාහවද වශාගෙන් වනි රාණුතකුගේ මඩුමෑ තිරියඩු ආහාරෙන් රාණීගේ දෙදද සීතා පදාල් ආහාරින්ගේ හිතුගේ තෙළුන් අවස්වේ දුහොලේ කුල්ෆි නම විසි ඉවර කොෆ ආහාරි බොනි රාණි ආරින්ග හයාතුක රාණියකි හමකන එකුවරියෙන්නු ආරින්ගෙ මුලි තුමියකි රාණි රාණි මඩුමඩුන් ඉස්චහාදි ඒනාගෙ කෝතාෆෙන් මච්ච වෙරිවි රැක්කමු ඒනාගෙ හිතුගේ හාලතු අංගෑදෙන් මඩුමෑතිර රාධික එන බුණ
1: ජියන් ආරි මෙස් අපදු සිින්ති තරකුරී තිය පස්තන් අටුව එහුම ආරිගේ හිතුගවෙස් ජයානටකාවනි ඒපුරි ෆුංිය සස්ථකි
0: එදහකි ආහරින්ගේ හයාතු ගය එම්ම උපාවිරිතුවස් ආරිමින්ගෙ දෙමෙදු ගවන් එකුවරිකං මායින් අධි සාෆු ලෝබීගෙ කුළුමක පදලුවකින් දියදුවස් දෙමිහුන්ගේ උම්මීදුතන් ආවේ උපාවෙරි මුස්තගුප දෙක්කෙ හුවෆෙන්ත දෙකෙන් ෆෙෂනු

0: අස මුදලශය මෙවැනි බප්ප කැබුණාශ මෙවැනි හඳෑවෙච්චතේවර ඕකේ දෙන් අඩ ගේන බමි සුවාත දෙ කුඩ සුලේහ දෙ දක්කන කුඩ සුලේහ මන්සරත තාපිුන්ගද සුලේහ ස්කූල්ග වාහක දක්කන් එනගේ ටීච මවුලු එද්දේන දේ මවුලුවකි
1: මැම්බ ෆෑන්
0: මම්ම ුරි ගලේ රගලකුන්නගේ මුණ මිල්ල බුණනාකර තිමට මම්ම බුණීමනු ගිය මම්ම කොන්දේ කාන්ත දෙමති ආශය ආයහිකු
1: ඒකරෙක්ට ඒගම පාහ කොල්ල එකක
0: ලක්කේ
1: ස ම හඳවාසන ක බහ හ සන් කියද පාන
0: මිසු වහන්ගේ බහස ම එක හඳෑ ගොඩිස් වල්ලන ඕකේ දෙ ති හම ජිහිගේ දෙ දෙ මු කෑවැනි කරන ද දෙන් ශීලා බලිව ඉංකන් ඉගෙන කොම් මන්සරක මී හම දෙන් හම දෙ හම ස්වාදු තකෙන් දෙන්නියව නෙද්ද ශීලා වන පශි කොළෙන්ගේ රශුග කුදින්න අයෙක්කෝ හුට්ට එන හොල්ගොල වෑගෙන හඳෑමචත දෙකෙන බේසිස් කාන් උඩේෙන්නු උජ්ජපේරනුවගේ හඳෑමචත ඕකේ ආශියා මාලදාම් බේනුම්වාතිී ුපේ බප්පයා බද්දල් කර මාලයන්නට මාලදානෙ දෙන් ඒ බප්ප යුපයදේ ජවාපකී කොබ එකඒග හුන්නන් දියෑම හුන්නම් බේනුම් වෙගෙන් දියෑම දෙ මිහරති ගෙසින්ගේම් කුළුන්ගේ එනු චොයිස ගස් වහර්මණක දෙන්නේ
1: බප්ප එබස් නොවාන කරන්න
0: ඒතන්
1: කොළ හඳන්න
0: බප බුණච්ච හඳන්න
1: සිත බුණන මිහින්නේ සිත හදානකම් යුප ඔලුනේ ශීලා මෙරිකෝක රස්කොකන් ඉගේ දැන් දිමාවකමක සෞන්ත දරිපලොගය අන්න ජවන ඔහෝ දරිපලොගය අන්න ජවන කන ශීලා දරිපලො දෙනී දෝ යුප තෑගෙන් දාශකාකොම සිතික
0: ඕකයා බප්ප බුණන් තිමන අදින් මේ යුපෙනු තිමන ගත් දරින් එව තිබේ මෙතා කොම යක කොට්‍රියගද මිහුන්නේ උලනි අනික අතිමට කොට්‍රි දෙ යුපන කුයදදි පුරි කොට්‍රිතකුන් කුය තිමන දේශ කොට්‍ර බුණ හන කුලිදේන හෙගේ බප්ප එක බප්ප රඟල බප්පේ නොතාද ඕකේ ඒස්තුව මසරුග වාගොතකින්ගේ දෙ මිබුණා මාල දතුරු නිම්මාලාප රශන් අන්නේ රුග දෙම්වාගෙන් හඳ ඇම්ඹුරිත
1: දෙකන්නගේ යුප ෆෙන්ඩනි ශීලා එහෙම
0: වත්දෑග
1: දෝ දෙ මංමච්චන් එම එක්කොරන්න බලාපදාහර
0: ඇතිමන්නගේ
1: කන්ත කොරාවතක කියා
0: ඒර මොල විතකොල් වරු ෆයි මිසු අදු ෆයිසේද එතන වස්වායම් පෙන් නූනේ වෙස් පුුණනිද දෙන් ආනිිකැස් කුඩ සුදේ හායින්ගේ කුඩසුදේ හා බුණාන් එම්ම පහරකු වියස් මම්ම හුන්නගේ දක්කාල බලාශය ඒ කොම් මන්සරේගකං හඳන්ගේ පූරිත ස්කුලාස ල්ට් වගෙන් එන්න මම්මගේ වහක පශනය කුරින් වෙසේනය මම්මගේ වහක දහ

0: අනේ ඒලම අන්නනි
1: බලිකන් ඉදිගෙන යන අපේ මෙන්නදවස් එකහා කොම සීන ගතරෙන් යපානනදෝ
0: වැරද්දෙන් ඉමෝෂනල් සීන් නේ ඉතර යාලේ රංකල වාම් බාය ඒ ජවාබේකම කුණුන් ඇයි සම හුට්ටල හනි බැනුව සෑදේ අනේ සුල හැන මම්ම කෑරිය රෂල් ලාෆේ දායරුග ලාන් දායරුග අන්න අනිකවර ඉමෝෂනල් වානතාදෝ එතනු අන්න ලවෙන් ඉගේ මේ රංගල ස්ටේට්මන්ට් එතෝ නූන්තෝ හාමේ කෙනෙ බුණ දෙමෙගෙ ෆර්දම ස්ටේට්මන්ට් එකී සුලේහාගෙ කුඩ සුලේහාගෙ මම්මගෙ වාකෙ මෙ ෆර්ත මහණි කොටරීගෙ තිබෙ ඒ වගුතු බෑක්ග්‍රවුන්ඩ් උග අන්නානෙ ලවේ ඒ අන්න ලවේ කී බේනුමි මජා කොල්ලාෂේ එලව
1: නෝ
0: කොල්ලවේ කොනේ එලවෙන්නු නෝ දෝනේ නයි කහණි එලවනේ ඉගෙ තෙලව දෝනේ නයි දෙම් බිබුණා හැ යුප්පේක බල්ලිගේ වහකෙන් ඉකින් එදු හෙඳුන ස්කූල දාන් තයාරුවානේ කුජ තයාරුවේ මේ කල ලේකන් ලේ ෆෙනුන් කන් ඉගේ දු සිංගේ දෙන් එදු බෑක්ග්‍රවුන්ඩ් එක රේඩියෝ අලුව ෆුන්නා ස්කූල දාන් තයාරුව යාරු වාජවෙරි හෙඳුනෙන් අන්නා මේ සුවා කුරාණ ගේස් කමෙන්ට් නේ
1: මේන් කාස්ට් උන්ගේ ඩයලොග් ක හඳන්න හොන මෙක
0: බෑක්ග්‍රවුන්ඩ් එක ගේ ඒරෝ ගඩින් බුරණි හතෙජ් ජෙහියේ මිසු මි අහම් මෙවලනි යෙස්සෙත් නොඑත්ත බොඩු සුලේහා ෆෙනේ තපහ යුප්පය දෝ එක ගිය මිබුණින් දියේරිපොට දක්ක දියේරුගේ එන හුන්න නූකුලාගේ හෙදු බෙග
1: නෝ එන නූකුලා දැන් හොන දරිපොල බලාදා අයුරු කරන්න
0: ස් නොකුලෑගේ ගොන්න ඉගේ කෙන්ස හුරිගේ ඇගිගෙන් කියහා දුවහැ ලිබේනතෝ ශාහි ඩොක්ටය සවාකුරමොන් ඩොක්ට. බුණානි හමහා එංගහ රදේතරෙක් වගුතෙන් එක්කම
1: හමස්
0: හමස් අස්තු නොයි එකමකු තිදිින් ජවාපි සංගල
1: හමහා කොම සෙහෙන්ද හමහා අම්මහත
0: තිම්මහා එංගහර ගුණාර වන්නානේ දැන් මිබුණෙන් හදියාතක ෆොනුවේ හදියාත ගෙරියලේ හදෑර නැත්තද ඒක තිරේ ගොන්නන් කුරේ හොමෙන්ගේ බප්පේ කාදරි ෆුලෙක්ගේ ඩ්‍රෝයින් එෙන් ඉන්නාන් දැන් ඒ ඩ්‍රෝයින් ඒ කුජාත දිනම එන අහාණ ගොසේ රූම වද ෆින්ගේ හෙයේ මිගේ මානේ කී කොබාකන් කියරු දින රූම්ග මණිකේ නන් නූස් කිය ඒ නූස් කියන් ඉන්නනි ආෆතිස් නූස් ශාහිද මාලය දරිෆුලන් එම ෆස් මහුග බරාබරු ඉන්ගේ ඒ මී ආර්මය කුරින් කුරහොට සවාල්තයකි ඒ මී මූවී මෝඩ්ග මේ ෆිල්ම් ගේ මේ හිතා කුලලා මන්සර් කේ කොබා
1: දල්පුල ගේ ෆෙන් එත ඔසාලා
0: දෝ මිසු සිංගේ තමි හා මී මූවි මූඩ් මී සීසන් ගම හා දෙවන ෆාරම් මී ෆිල්ම් ඉනේ ගේ හෙම් බෑරි කුස් නැ ගැ එම් දෙවන ෆාරම් මී බෙලි මිසු මී ෆාරම් මී මී සීසන් නැ ගේ කණි වෙස් එම් වී මා අනේ බෙලි කොම ෆා රෝවේ එම රද දෙරවා ෆිල්ම් එත තැ හැමි මී රෝවේ තමි ෆිල්ම් තබ බලා
1: ආ බෙලි රෝවේ දැන් මී කොම හැම් පර්සනලි ගුලේ තියෙනවා එකම ස්ටෝරි ගෙනස් එන්න ගොතා දෝ ඇක්ටින් තකා මියුසික් ආස් ෆිල්ම් එක ෆොරියම වාංගේ බේනවා දෙමි මදකේ ගොයි ෆොරියා එලිමන්ට්ස් එක හැම වෙ හැමදෝ
0: ලවතෙස් වර රීත්තාද කොල්ලව එම රීති රිලය ලවගෙන සඳන්නේ
1: නො නො මඩකො
0: ඕකේ එහෙම රීත එහෙම රීත හුරියාලව රීති වීම බිසු හම් වී ගෙන හම් ලවෙන් අර කස් ගෙනස් තේනගේ දැන් කොම් මේක සම ආහර්මන খবর තක් ගෙනස් දෙනුමු ගා හම ඒ ගුණෙන් ආහර්මන පුනේ වෙන්නේ
1: අපර මෝඩ හම ගාමස් ගෙන වැඩ
0: මෝඩගේ খবর මෝඩ ගෙනස් දෙනුමු ගා වරක් කුල දාන දෙ මි පුනා හෙන් ආ ෆිල්ම් ත වරක් බලාති මිසු හිතන් එරි වර ෆරිත වෙස් වාණේ ඉංගේ ඊගු කොට වර තෆා තින්ගේ හඳාන නුහුන්නල් මිස් වරන් හඳාන නුහුන්නල් කෝ කීත කරනාරේ
1: ඒ අස්ස සබදස් රැටින් කැරගස් බුණාච්චකේ මීහුණ කියා නන්නම් නම්බර මම ප්‍රිටි බෑඩ් විත් එච්චි හඳානක බෑඩ්
0: යා වෙරි වෙරි බෑඩ් ලමා යා ඒ මීම
1: දැන් බයිෆා රැටින් වෙස අහන්න දතිවරු මීහෙන් එන ඔස් වෙර එකක් තියුනේ ටීවී එක අර කියා හද දකුන්
0: තියෙනවා ආ ඒ ඉවෙන්ට් එක ගොස්සෙස් කියා එච්චක් ගෑම් බොලල්ලා ඒ හුරිහා ලියුන් තකේ ලියගෙන් හුට්ට සේච සේවර බලාගෙනන ඕන් කැම හදාරුස් කියන්නේ සේ ෆුදේරක සිකුණ්ඩ ගෙච්චි බහට්ටන් තමි හම් උන්නා
1: එපේ ඇස් તો හඳාන ගොහන්න මෙබුණා දැන් ඒක බේරුම් මියන්න මෙහිගේ ෆෝන් නම්බර හෙස් නේ ආමිල නම්බර්ස් බයි ෆාර ශක්ක මතේ හොර පොඩුන් දෙණි
0: ඒක මිල හම වර උෆයිති දෙකම කවර මොළු මීහෙ කොම්බෙක සිංගේ හර මෙන්න වර මොළු වර කුඩදස් කුල තෙරේක වරගෙන බෙගෙ ලෝබි හොදි ජර්නලිස්ට් එකතු ගහම ෆාහා කුරෙනේ හැමම හැම තිගොතු ගබස් කුරිය දානක මම උමීද කුරෙනේ ගේ මිසු මෙස් වර ලෝබ් වෙරි ලේ දෙකෙන්ගේ හැම අරිලේ මූවි මූඩ් ගදින් තිකොත් දින් හිවර හැම සාබස් ඉංගේ
1: මේක මූවි මූඩ කම ගෙන්න ජොනේ මිසුද
0: මිසු ඉනි මූඩ් ග රිලේ ඉනි දෝ දෝ මිහින් දෝ කියන් හැමම එහුන් තෙරින්න දෙන් කොම්ස් කාලි උසස්ත කේ කුරෙන් කොම් මිසුස් මේ උමීද කුරෙනේ හැම
1: ඇස් ලාලොන් ඒ ෆිල්ම් බලාලන්
0: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: best.
1: එකෙන් මෙගහට්ස් දිවයි FM මේ වගේ තුකුරියම් මිදණී ටී ටයිම් රික්වෙස්ට් ෂෝගා අනිකාවස් බයරකා ගුලි ෆමි හොරේ අස්සලාමු අලයිකුම් අර්ෂම්
2: ආජි
1: අර්ෂම් කිහිනේ
2: යාමල් සහාම
1: සහාමාවේ සමවර නගළු අර්ෂම් ගේ අඩෝ අලු ගණ්ඩල් දිබෙනි කොඩකොම් මඩොන් ඉංගෙ
2: මිහාර ඔකේ
1: මිහාර කුරියවර රංගළු කීති කොල්ලණි මිගඩේ
2: සාබෝ මෙනි
1: සාබෝ ඉදෙන් සාබෝ ගඩිතාද
2: ආ
1: කොන් කමෙන් ඔති දෙම් එවස් කම එබෙත මිරිය රාවලා ෆවියස්
2: අදිනේ කම
1: අදිනේ
2: ආ සාරි විස්තර කොලේජ අදිනේ
1: මියද ඔෆ් දොස්ත ආ
2: ඔෆ් දොස්
1: ඔෆ් දොස් මාද මා ජේන ටයිම ඩියුටි යතද ආ ඉනේ කක්කන් දැනි දැන් කොන්නෂෙත්තති අරුෂම් මාලක්කන්නේ ගෑදි මිෂහාම ඇදි දෙන්කේන දිමාවනේ දිමා විත එවසිරකෝ
2: එන්නේල් දිමා ටික්ටොක් ලයිව් එකක් ගන්න ලයිව් කරතම සහාම ලයිව් එකක් ගන්න දුස්සේ
1: එහෙන්ද
2: ආයේ
1: ඉන්නේ දිමා
2: එන්නා ටික්ටොක් දරෙන් නන්දේ මායිස
1: කොම්බැටි ඔලනි සෑබුයි මොග
2: මේ මේ ගරි කැකනේ මේ
1: එකනේ හැම මේ ෂෝවන් හුස්වලා ඇඳෝ තියනේ දැන් මේ වර හිතාමර ලව එක මෙවති ඇදි ෆාණික ගුළුන් හොරි ලව එබ්බාමි
2: නෝ වරිත් ලව එක
1: මඩු මඩි ලව ලව වර රීති දෝ ශහම සම වර කමු දෙ අඩෝ හාල මිහ කොම් මෙහෙන් දෙරක මෙ වෙගෙනස් නුන් දෝ අරුෂම් කොම් බෙක ලව
2: ખાસ
1: කොල්ලානි
2: ලව ખાસ කොල්ලානි දැන් මෙදි අඩවන් තියෙන්න නැතෙන් තා
1: මර උපා වෙච්ච දිමාවි මම උමිද කරන් අදිවස් හැම දිමාවානේ කමයිගේ
2: යා
1: වාකි වෙලා නැහැ

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුක.
1: ලවයකක් වහෝ ලවයි.

0: නුවදියේ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: ලායකක් වහ ලාව

උඩු තකායි බිමයි එ දෙමෙදුගා වාහා තකිච්චෙක්ගේ වෙරි රහ්මාන් වන්ත රස්කලාන්ගේ හදුරතුන්නේ. එ කලාන්ගේ හදුරත බස් දෙන්නවම එවරෙන්න්නකං එ වෙස් බාරෙල් ලිබිගෙනෙන් වෙතේ.

0: දිවි රාජ්‍ය ඉස්ලාමී ආයතක නිවසිතේ කහර. දේ රබිල් ආඛිර් රාජ්‍ය ඉස්ලාම් විදුස්. රාජ්‍ය ඉස්ලාම් විදුහුගේ තහුණි ආයා හේවෙදුන්ත දිවි ලොබෙත යහුන්නා හුතුන්න අරිස්කරක්.
1: දිවි FM 96.1 MHz.

0: ಮಿನ್ನಾ ರಾಜ್ಯಗ ವಿಯಫಾರೀಗ ಖಬರ್ತ ಭಯಾಂಕುರವ್ವ ಹದ್ಮಫುಲ್ ಬಾಟವ ಮೀ ರಾಜ ಇಸ್ಲಾಂ ವುಮುಗೆ ಅದಿ ದುಯಿ ಸತ್ತ ಹರ್ಕುರಿ ಅದಕ್ಕೊ ಬಾತು ಮಶೂರ್ ಶರೀಫುಲ್ ಇದ್ರೀಸಿ ದಿವಹಿ ರಾಜ್ಯ ಬೆಹೇಗೊತು ಮಶೂರು ಬೊಡು ಬಾಬೆ ಲಿಯುವ್ವಾಫಾವೆ ಏಗ ತೆರೆ ಏನ ಫಾಹ ಕುರವ್ವಾಫಾವ ಗೊತ್ತುಗ ದಿವಹಿನ್ನ ಕೀ ಫಣ್ಣು ವೆರಿ ಹದಾರ ತೆಗ್ಗೆ ವೆರಿ ಬಯ ಆದೆ ಮಿಹಾ ಹಿಸಾಬ ವಾಕಫುಳುತ ಬಾಟ್ಟವಾಫ ದೆಮ್ಮೆ ತಿಬೇಫುಳು ಜಲ್ಸಾಗ ಅಡುವೆಸೆವಿ ಫೋಕ್ಲೋರ್ಗ ಮತಿಂಗಲು ಹದ್ಮಫುಳು ಕುರವ್ವ ದಿವಹಿ ರಾಜ್ಯಗ ರಾಜ್ಯ ಇಸ್ಲಾಂ ವಿ ಗೊತಾ ಬೆಹೇ ಗೊತು ದೂದು ಮತಿ ನಕುಲ್ ಕುರಮು ಅನ್ನ ಫೋಕ್ಲೋರ್ ವಾಹಕಾಗ ಕಿಯನಿ ಅರಬಿಕರಾಗ ವ್ಯಫಾರಿ ನವಕು ಮಾಳು ಸ್ಮಡುಲು ವೆನ್ನೆವಿ ಬೇಕಲಿಗೆ ವಾಹಕ ಮಾಳು ಸ್ಮಡುಲು ವಣ್ಣವ ಕಶಿದು ಮತಿ ಮಾಫರ್ ದರು ಆಸ್ ಎಬೇ ಕಲಕು ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಫೇಬೆನ್ನೆವಿ ಮಾಳು ಸ್ಮಡುಲು ಅಲಿಫುಟ್ಟಕ್ಕಂಗ ಅಲಿಫುಶೀಗ ಹಿಂಗಾದಿಯ ಕಂತ ತಕಕ ಫಹು ದೆಂಗ್ ಎಬೇ ಕಲಕು ಕಿನೊಳಹು ಒಡಿಯಕು ವಡಾಗತಿ ಕೆಂದುವ ಕೆಂದುಗ ಇಸ್ಲಾಂ ದೀನ ಗ್ವಾಲೆಬು ಮಫಹು ಎರಹುಗ ರಯ್ಯಿತು ಇಸ್ಲಾಂ ಕುರಬು ಮಫಹು ಎಬೇ ಕಲಕು ದೆಂ ವಡಾಗೆನ್ನವಿ ಮಾಲಿಯ ಬಲ್ಲವ ಫೋಕ್ಲೋರೆ ಬಿನಾವಣಿ ತಾರೀಖಿ ಅಸಾಸ್ತಕೆಗೆ ಮಚ್ಚ ಜಮಾನುಸುರೆ ದೂದೂ ಮತಿಂ ಕಿಯಮು ಅನ್ನಡಿ ಅರಬಿಕರಾಗೆ ವ್ಯಫಾರಿ ನವಕು ರಾಜ್ಯ ವಡಾನ್ನವಿ ಬೇಕಲೆಗ್ಗೆ ವಾಹಕ ದೆಮ್ಮೆ ಅಳ್ಗೊಂಡುಗ ವಾಹಕಾಗ ಅಳ್ಗೊಂಡ್ಮಿ ಫಾಹಕ್ಕುರಿ ದಿವೆಹಿಂ ಇಂಡಿಯಾ ಕಂಡುಗ ಅದಾ ಕುರಿ ದೌರು ದಿವೆಹಿಂ ಮೀಗೆ ದೇಹಾ ಸಹರು ಕುರಿಂ ವೆಸ್ ಅದಾ ಕುರಮುಂದಿಯ ದೌರು ಆದೆ ಎಗಿ ವಡಾನ್ನವಾನ ಫದಾಂ ದಿವೆಹಿ ರಾಜ್ಯಗ ಇಸ್ಲಾಮಿ ದೌಲತೆಗ್ಗೆ ಬಿಂಗ ಎಳಿಗೆಂದಿಯ ಹಿಜುರಾಂ ಫಸ್ಸತೇಕ ಸಾಳೀಸ್ ಅವ್ವನ ಅಹರು ಏರು ದಿವೆಹಿ ರಸ್ಕಂಗ ತಖ್ತುಗಾರದಲ್ಲಿ ಕುರ ಮುಂದೆ ಗೆಂದವಿ ಸ್ವಸ್ತಿ ಸಿರಿ ತ್ರಿಭುವನ ಆದಿತ್ಯ ಮಹಾರದು ಇಸ್ಲಾಂ ವಡಾಗೆನ್ನುವ ಹಿಸಾಬು ಮಿರಸ್ ಗೆಫಾನು ನ ದಿವೆಹಿಂ ಲೋಬಿಂಗ್ ಆಮು ದೂತಕುಗ ರದ್ದು ಕುರಮು ಗೆಂದ ನಮಕಿ ಧರ್ಮವಂತ ರಸ್ಗೆಫಾನೆ ಲೋಮಾಫಾನು ಗುಣಾಗತು ಮಿರಸ್ ಗೆಫಾನು ತಿರೀಸ್ ಫಸ್ಸಹರುಗೆ ದಿಗು ಮುದ್ದತ ತಖ್ತುಗಾರಿಂದ ಲಿಕುರೆವ್ವಿ ಏಗೆ ತೆರೆಂ ಇಸ್ಲಾಂ ದೀನುಗ ಮಚ್ಚ ವೆರಿಕಂ ಕುರೆವ್ವಿ ರಸ್ಕಮುಗೆ ಫಹು ತೇರಹರು ನೂನಿ ಬಾರಹರು ಕೊಮ್ಮೆ ಕಸ್ ದಿವಹಿ ರಾಜ್ ಇಸ್ಲಾಮಿ ದೌಲತಕ ಬದಲ್ವೆಗೆನ್ ದ್ಯೂಮುಗೆ ಹಾದಿಸಾಗೆ ಮಚ್ಚ ಅಲಿ ಅಳುವ ಲಾಯರು ಅಳ್ಗೊಂಡ್ಮೆನ್ನ ತಾರೀಖಿ ಹೋದುನ್ ತಕುಗೆ ಅಲೀಗ ಯಕೀನ್ ಕುರವೆ ಏರು ರಾಜ್ ಒಯ್ಗೊಯ್ ಮಿತನುಗ ಅಳ್ಗೊಂಡುಗೆ ಕುರಿಂಗ್ ವಾಹಕಫುಳು ದೆಕ್ಕೆವಿ ದಿವಹಿ ರಾಜ್ಯಗ ಇಜ್ಜತ್ತೆರಿ ರೈಸುಲ್ ಜುಮ್ಹೂರಿಯಾಗೆ ವಾಹಕಫುಳು ಗಾವೆಸ್ ಫಾಹ ಕುರವಿ ಫದಾನ್ ರಾಜ್ಯಗ ಏರು ಒಯ್ ಬುದ್ದೀನುಗೆ ಅಕೀದಾಯಕಿ ವರ ಫಾಸಿದು ಅಕೀದಾಯ್ ರಾಜ್ಯಗ ಕಿಯಮು ಅನ್ನ ರಣ್ಣ ಮಾರಿ ವಾಹಕ ಇಶಾರ ಕುರಮು ಎದನಿ ಏರುಗ ದಿವಹಿಂ ಕಬೂಲು ಕುರಿ ಕಬೂಲು ಕುರುಮುಗೆ ಮಚ್ಚ ಏವೆಸ್ ತಾರೀಖಿ ವರ ಬೊಡು ಹಗೀಗತೆ ಎಕುಲೈಫಾವ ಮುಸ್ಕುಳಿ ಫೋಕ್ಲೋರ್ ವಾಹಕೆ ಆದೆ ಧರ್ಮವಂತ ರಸ್ಗೆಫಾನು ರಾಜ್ಯಗ ಇಸ್ಲಾಮಿ ದೌಲತೆಗೆ ಬಿಂಗ ಅಳುವ್ವ ದೆಂಗ್ ಎ ದೀಂ ಮಿರಾಜ್ಯಗ ಫೆತುರುವುಮುಗೆ ಬುರ ಮಸಕ್ಕೆ ಪುಳುತಕೆ ಕುರೆವ್ವಿ ಎಗತುಂ ತಾರೀಖ್ ದೀಬಾ ಮಹಲ್ಗ ಭಯಾಂಕೊಫಾವ ಗೊತುಂ ಎ ರಸ್ಗೆಫಾನು ರಾಜ್ಯಗೆ ಎಕಿ ಕಂಕುಳುತಕ ದೀಂ ಫೆತುರುವು ಮಟ್ಟಕ ಮೀಹುಂ ಫಣುವ್ವಿ ರಾಜ್ಯಗೆ ಉತುರ ದೆಕುಣ ಫಣುವ್ವಿ ಮಾಲೇಗ ರಾಜ್ಯ ಇಸ್ಲಾಂ ಕುರವಿ ಬೇಕಲೆಗೆ ಫುಶುಂ ದೀನುಗ ಇಲ್ಮು ಫತುರುವಂ ಫೆಟ್ಟೆವಿ ಎಗತು ಅಡ್ಡೋತಳು ಗಮುಗಯ್ಯ ಅದಿ ನಿಲಂದೆ ಅತಳು ನಿಲಂದೂಗಾವೆಸ್ ಧರ್ಮವಂತರಸ್ ಗೆಫಾಣುವನಿ ಎರಸ್ ಗೆಫಾಣುಂಗ ಜಮಾನುಗ ಮಿಸ್ಕಿ ಬಹಟ್ಟವಾಫ ಅದಿ ಹಮ ಎಹೆಮ್ಮೆ ಮಾಲೇಗಾವೆಸ್ ತಿಂ ಮಿಸ್ಕಿತೆ ಧರ್ಮವಂತರಸ್ ಗೆಫಾಣುವನಿ ಬಹಟ್ಟವಾಫ ಏಗ ತೆರೇನ್ ದೆಮಿಸ್ಕಿತೆ ಮಿಯದಾ ಹಮೆಯವೆಸ್ ಮಿ ಮಾಲೇಗ ಫೆನ್ನಂ ಎಬಹುರಿ ಆದೆ ಧರ್ಮವಂತ ರಸ್ಗೆಫಾನು ನಕಿ ದಿವಹಿ ತಾರೀಖುಗ ಹಜ್ಜು ಚತುರ್ಫುಳೆಗ್ಗ ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಫುರಾವಡಾಗೆನ್ನವಿ ದಿವಹಿ ವೆರಿಯಾವೆಸ್ಮೆ ಎರಸ್ಗೆಫಾನ ಫಹು ದೆಂಗ್ ಇಸ್ಲಾಂ ದೀನ್ ನೆಗೆಹೆಟ್ಟವುಮುಗೆ ಎಮ್ಮೆ ಬಡು ಮಸೆಕ್ಕತೆ ಕುರವಿ ರಸ್ಕಲಕಿ ಏಗೆ ಸಾಳೀಹಕಂ ಅಹರು ಫಹಂ ದಿವಹಿ ರಸ್ಕಂಗೆ ತಖ್ತುಗಾರದಲ್ಲಿ ಕುರವಿ ಸ್ವಸ್ತಿ ಸಿರಿ ಮಂಡಿತ ಘಟನಾದೀತ ಮಹಾರಥು ಮಿರಸ್ ಗೆಫಾನುಂಗ ರಸ್ಕಂಗ ಇಸ್ಲಾಂ ದೀನುಗ ಬಿಂಗ ವರುಗದ ಕುರವುಮ වරගින මසෙක්ක පොළත කුරවවාපාවේ අදි හද්දුම් මති ඉස්ලාම් වෙගෙන් අයිවස් සිරි මණ්ඩිත ගඩනාදීත්තගේ රස්කමුගේ තෙරේගා ඒගේ ෆහුන් සුවස්ති සිරි රාය රාය රාජේෂ්වරාගේ රස්කමුගා නිලන්දේ අතොළුගේ බයර් රර ඉස්ලාම් වෙගෙන් අයි මිගතුන් දිවහි රාජ්‍යයගා තහ්තන් ඉස්ස වඩාන්නවි සෝමවංස දරිකොළුගේ ධර්මවන්ත රස්ගේ ෆානුවස් නිස්බෙ වඩාන්නවා වංහැන් ඉස්ලාම් දීනුගේ බිංගා වර්ගතයන් ඉපහෙට්ටවමට්ටක වර වර්ගත වර බුර මසැක්කෙප්පුළු තකෙක් වනී කුරව්වාෆ. ආද කුරුකොල්ලුම්ගේ ගොතුන් අල්ගොන් දන්නවාලම් බේනුම් වනී දිවහින් හම එකනි ඉස්ලාමී දෞලතෙන් වූනේ මිතනුගා බිනාකුරීකි. දිවහිම් බිනාකුරී ඉස්ලාමී හදෝරතේ දිවහිම් වෙගෙන් ගොස්වා වනී ඉස්ලාමී එහෙනිහෙන් දෞලෙත්තක හියාවහිකන්දිින් හියාවස්සෙක්ගෙ ගොතුග. බල්ලවා අල්ගොන්මන්ගේ රාජ්‍යකී මි සරහැද්දුගා එම්මෙ ෆුර්තම ඉස්ලාමී දෞලතෙක්ගෙ දිදනැගි ෆහුරුවැරි දිවහි රාජ්‍ය. අල්ගොන්මන්ගේ කඩෝලිත වෙගෙන්දියයි මි කඩුදවා නොකුන්න ව්‍යපාරයාගෙන් නොකුයි එම්මෙහා මුස්ලිම් ව්‍යපාරි වෙරින්න හියාවහිකන්දිින් වරුගද ඉස්ලාමී හියාවස්සක. අල්ගොන්ඩුමෙන්ගේ රාජ්‍යයග බඳරුත වෙගෙන් ගොස්වා වනී ඉරුමච්චන් ඉස්ලාම් දීම් පෙතුමට්ටකා හුළඟුන් ආහා ඉස්ලාමී දන්න බේ කලුන්න හියාවහිකන්දිින් වරුගද හියාවස්සක. සයියාහන්නා බොඩති අදීබුන්නා දුනියේග අජාප්ත බල්ලවන්ද තුරුකුරැවී ඉබුණ බතුූතුවාමෙන් පද බොඩති බොඩති සයියාහන් දිවහි රාජ්‍ය ජියාරැක්කුරව්වා දිවහි කාබෆෑන්ගේ ඊමාන්තෙරිකම මුරුම්වෙත්තරි අහලාගුගේ මච්චන් එවනී තාරීෆුගේ බස්ත රද්දු කුරව්වාප. එ බස්තන් එහෙරි මියදා හමයවෙස් ෆෙන්න. අල්ගොන්මෙන් බිනාකුරි ඉස්ලාමී හදෝරතුක බිනාතක බල්ලව අල්ගොන්මෙන්ගේ හිරිගලු මිස්කිත්තකකී හමයකනි මිස්කිත්තක නූ ඒගා ෆෙන්නන් එහුරි ඉස්ලාමී ආටා ඉස්ලාමී ඒකි හත්වාතුන් ලිව්වාපාවා ලියුන්තක බල්ලව අල්ගොන්මෙන්ගේ කබුරුස්ථානු තකුම් ෆෙන්න මහාන ගදුගා එහුරි රීති ඒකි ලියුන්තක බල්ලව මි ලියුන්තක බෙල්ලවමු කෙලා අඩ්ඩූ දෙමතුග කබුරුස්ථානු තකුග එ වත්තරකං ඉස්කන්දරී ෆොන්ටුන් එ ලියුන්තන් හුරීමා එබැන්ගේ එයි රාජ්‍යයෙන් බේරුම් එහර කෙලාඩ්ඩූ දෙමතුග වාහාරත්තකෙක්ග ජහන් මහානග ඇතරකොප්වා හුරීකී නූංක. එයි දිවහි කාබෆෑන් එ ෆන්නා හුනරු දස්කොක්ගෙන් දිවහි කාබෆෑන් කොප්වා හුරි හදෝරී මසෙක්කෙක්කම්. ආදේ වීමා මියදු අල්ගොන්මෙන්ගේ සිකුරා ආකුරම් වී අල්ගොන්මෙන්ගේ කාබෆෑන් එ නෙගෙහෙට්ටි මුරුවැත්තරිකම්. අල්ගොන්මෙන්ගේ කාබෆෑන් ඉස්ලාමී හදෝරතෙක් ගොතුගා ඉස්ලාම් දීනන් එකුරි හිදුමයි දන්න බේකලුනා සයියාහන් නද්දින් හිමායයි. වීමා අල්ගොන්මෙන්ගේ අදුගේ ජුවානුන් මාදමාය දිවහි රාජ ගෙන්ගොස්තෙන් වී මි ෆහුරු හාසිල් කුරමු. බුද්ධිවරි එදුර්බේකලුන් අබදුවස් බුණමුන් අන්න බහකි මාසී බලනීකි මාසීග හුට්ටේ කෂෙන් නූනේ කියෙත්ත එ මාසී අද ෆෝර් කොද්දිින් ඉබරතායකු එව්වුර බාර කුරිය දියුමශේ. ආද මයින් අල්ලාහු සුභානහු වතආලා අල්ගොන්මෙන්ගේ මි ඉස්ලාමී හදාරෙන් ඉතුරක් කුරිය ගෙනවා අල්ගොන්මෙන් එම්මෙහා දිවහින්න බරකාය ලබ්වා එකලාංග තනවස් රහමතුගා අබදුවෙස් ලහට්ටවාශ් ආමීන් වස්සලාමු අලෛකුම් වරහමතුල්ලාහි වබරකාතු.
1: ශුක්‍රියා උස්තාස් අලා දීදි. දැන් මෙතේ දිවහි රාජයේ කෞමි දිදයන් අයිස දිනුමයක කෞමි සලාමු ජල්සානිම්මු හුරිහා බේෆලුම් වෙස් කොළත් එදුව වඩාන් කෞමි සලාම්ග බෑර් වඩාන් දෙපුන් එතෙන්
2: ජල්සා ෆෙස්ටිගෙන්දේ

ඔොම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද. හමයිකනි නෝදිහ එකෙ මෙග හට් දිවහි එෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේකුමත්තටේ.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලෝබි ලෝබි